රාගතනා සරී මහල්ලා පහිලා ගගන බෑතාල රාභචන්ද දීපක බනේ තාරිකා මණ්ඩල ජනක මූති තුහූප මලයානලෝ පවන චවරෝ කරේ සගල බනරායේ ෆූලන්ත ජෝති කෑසී ආරතී හොයේ පව ඛණ්ඩනා තේරී ආරතී අනහතා සබද වාජන්ත පෙහෙරී රහව් සහසතාව නෑන නාන නෑන හැහ තෝහේ කව් සහස මූර්ත නනා ඒක තෝහී සහස පාද බෙමල නාන ඒක පාද ගන්ධ බෙන සහස්තාව ගන්ධ එව චලත මෝහි සබ මෑ ජෝත ජෝත හැ සොයේ තිස දෑ චන්නන සබ මෑ චන්නන හෝයේ ගුරසාක්ඛී ජෝත පරිකට හෝයේ ජෝත සපාවැන් සුවාරතී හෝයේ හර චරණ කවල මකරන්ද ලෝභිත මනෝ ඇනදනෝ මෝහේ ආහි පියාසා කෘපා ජල් දේහේ නානක සාරං කෝ හොය ජාතේ තේර නායේ වසා රාග ගෞඩී පූර්බී මහල්ලා චෞථා කාම ක්‍රෝධ නගර බහ පරහයා මිල සාධු ඛණ්ඩල ඛණ්ඩා හේ පූර්බ ලිඛත ලිඛේ ගුර පායා මන හර ලෙබ මණ්ඩල මණ්ඩා හේ කර සාධු අංජුලී පොන වඩා හේ කර ඩණ්ඩාවත පොන වඩා හේ රහව් සාකත හර රස සාධන ජාණයා තන අන්තර හැ කණ්ඩා හේ ජියෝ ජියෝ චලහේ චුබෑ දුක් පාවහේ ජම කාල සහේ සිර ඩණ්ඩා හේ හර ජන හර හර නාම සමාණේ දුක්ඛ ජනම මරණ පව ඛණ්ඩා හේ අබිනාසී පුරුක පායා පරමේශර බහ සෝභ ඛන් බ්‍රහ්මණ්ඩා හේ හම් ගරීබ මසකීන ප්‍රාබ තේරේ හර රාඛ රාඛ වඩ වඩා හේ ජන නානක නාම අධාර ටේක හැ හර නාමේ හි සෝඛ මණ්ඩා හේ රාග ගෞඩී පූර්බී මහල්ලා පංජවා